ආයත්තකං ඊමාම්වා මිහුන් කලේගෆානුග අරිහන් අතුජ්ජනම ෆහ කලේගෆානු විදාල් වාශ තියබෑ මිහුන්ගෙ මච්ච සලාම් හොට තියබෑ මිහුන්ගෙ වෙරි රස්කලාන්ගේ රහමත් එකලාන්ගෙ ධාතු ෆුළුගෙ මච්ච ලාසිම් කුරෙවේ හමකශවරුම් තියබෑ මිහුන්ගෙ තෙරෙන් නේංගුමායකු නොබෑකමෙක්කො දෙං එෆහ තවබාවෙ අමල්තන් ඉස්ලාහකොෆෙ මිහා දන්නාශ ෆහෙ හම කශවරුම් එකලාංගෙයි ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාංගේ.

කලේගෆානු විදාළුවාශ එකමුම් වෙස් අධි කොම්ම හිතාමයකුම් වෙස් තිය බෑමීහුන් සලාම කුරබ්වානී අබ්බෝවෙ දෙං එ ෆහ වෙස් තිය බෑමීහුන් ශරීකු කුරම් වෙේ.

දෙම්ප හඳු අරාගෙන් අන්නතන් එකලේග පාන පෙනවඩාගෙන් හිඳු එවරෙන්නම් එකලේග පානු විදාළුවේ තියබෑ මිහුන් හීකුරා ගොතුගා මී අහොරෙන්ගේ වෙරි රැස්කලාන්ගේ දෙම්පහැ ඒ හඳු ඔස්ෆොහුණු හිඳු එකලේග පානු විදාළුවේ අහොරෙන්ගේ වෙරි රැස්කලාන්ගේ තෙදමගා අහුරෙන් සාභිතු නුකර වෙනම මගුගෙල්ලි ෆ්‍රෙදිගෙන්වා මීහුගේ තෙරෙන් අහුරෙන් වෙජ්ජයිස්කං කශවරේ.

ඊමාන් වෙ තිබෙ එවරෙන්ගෙ ඊමාංකම්ගෙ තෙරය ශිරුකුගෙ අනියාවර කමෙන් නුලාමීහුන්නේ අමාංකං හොරී එවරෙන් නැශෙ අදි එවරෙන්නේී තෙදු මගු ලිබගෙන්වාමීහුන්නේ.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: ملائكة.
1: මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝස්පොන්සර් කි ෆයිපේ
2: ආමුගත ගන්න කි වරන් හඳාන්න තෙමිහෙ බය දොස්තෝ ખાන් අනෙ බය දොස්තෝ ෆොනොන් ජේ මෙල් ත ෆොනොන් බර්ත්ඩේ සේ හඳාන් කුරන් අදි මා හුඳගු කමෙ එකමුකු බිල් ත දක්කන්ත දුව හක්වස් හඳාන් නුන තේනේ කරන්ට් බිල් ෆෙම් බිල් ෆෝන් බිලකස් ලහෙන්නු වාන් හඳාන් වෙස්සුරේ වගුතුන් වගුත ෆයිපේ මෙදුරිකු ෆෑසාවෙස් ට්‍රාන්ස්ෆර් කුරෙවේ කෑගෙන් බිල් කණ්ඩාලා ෆා පේමන්ට් රික්වෙස්ට් වෙස් ෆොනුවේ සාරි දෝ ගේම් එක රීචාර්ජ් වෙ සම ෆයිපේන් unlimited reload adirastas tasa ge huriha muamalate fahi peme duriko fahi pe wara fahi amugote gahanne ki warang handanne te mihe bay dostu khang ane bay dostu fonon je mel ta fonon birthday sei handan kurang adi ma undogu kame ekamuko bill ta dakkanta duwa hakwes handan nu teene current bill fem bill phone bill kas dahinnu wan handan wesure wagutum waguta fahi peme duriko fasa wes transfer kurewe ಕ್ಯಾಗೆನ್ ಬಿಲ್ ಕಂಡಾಲಾ ಫಾ ಪೇಮೆಂಟ್ ರಿಕ್ವೆಸ್ಟ್ ವೆಸ್ ಫೋನುವೆ ಸಾರಿ ದೋ ಗೇಮ್ ಮೆಂಗೆ ರೀಚಾರ್ಜ್ ವೆ ಸಮ ಫಹಿ ಪೇಯಿಂಗ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ರೀಲೋಡ್ ಅದಿರಾಸ್ಟಸ್ ಕ್ಯಾಸಾ ಗೆ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಫಹಿ ಪೇ ಮೆ ದುರಿಕೋ ಫಹಿ ಪೇ ವರ ಫಹಿ
3: ಸುಬ್ಹಾನಲ್ಲಾಹ್.

0: لله وإنا إليه راجعون.
1: එකමක් මියදකී හදයකතිලම මිනාගාවා දෙවන දුවස්. තිම්බන දුවස් දූකොල්ලාා මක්කා දියමුන් එබ්වෙස් නුබේ එකමගාව වෙදාන බා.
2: බක්පාපු ස්හාක් අහන්න විදාල්වෙ. දෙදුවහ කුර කොල්ලා මක්කා එද්දියම් අවස්කුරියස් එම්ම රංගලවානකමක්.

ඒගෆානක් කනුලා අහා මිහු එවරෙන්ගේ තෙරෙන්වේ අධි එවරෙන්න්නං එ විදාළවා එච්චෙන් විස්නුමටක එවරෙන්ගේ හිත්තවගේ මතීගා ෆර්දා එල්ලෙබ්වීම අධි එවරෙන්ගේ කම්ෆැත්තවගා බීරු කමෙල්ලෙබ්වීම අධි එවරෙන්න කොම්ම ආයත ෆෙනුනස් එවරෙන් එයකං ඊමානෙන් නොවෙත එහෙන් කමායකු එවරෙන් කලේගෆානා ජදලු කුරුම කලේගෆානුගේ අරිහන් අතුජ්ජ හිඳකු කාෆිරුවේ මීහුම් බුනෙතේ තියයි එවේලා මීහුන්ගේ ෆුලෝකු වාහකතකි කමුගා මෙනුවී නුවේ.

ආයත්තකං ඊමාම් වා මිහු කලේගෆානුග අරිහං අතුජ්ජනම ෆහෙ කලේගෆානු විදාල් වාශ තියබෑ මිහුන්ගේ මච්ච සලාම් හොට තියබෑ මිහුන්ගේ බෙරි රස්කලාන්ගේ රහමත් එකලාන්ගේ ධාතු ෆුළුගේ මච්ච ලාසිම් කුරවේ හම කශවරුම් තියබෑ මිහුන්ගේ තෙරෙන් නේංගුමායකු නොබෑ කමෙක්කෝ දෙං එෆහ තවබාවේ අමල්තන් ඉස්ලාහකොෆි මිහා දන්නාශ ෆහෙ හම කශවරුම් එකලාන්ගේ ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාන්ගේ

0: إن الحكم إلا لله يقص الحق وهو خير الفاصلين.
1: කලේග ෆාන් විදාල් වාශ හමකෂවරුන් තිමන් කලේග ෆාන් වනි තිමන් කලේග ෆානුන්ගේ වෙරි රස්කලාගේ හදෘතුම් බයාවේ එංගිගෙන්වා කන්තත්තකෙගේ මතීගයි අදි තියබෑ මීහුන් එකලාගේ දොගු කුලයිමුයි එකමෙන් අවස්වුන් එදි තියබෑ මීහුන් ඔලේ කන්ත එබහි අල්ලාහගේ අසාබ් ෆොනුවුන් තිමන් කලේග ෆානුන්ගේ කිබයකුනුවේ හුකුම් කුරෙව්වුන් අල්ලාහ මෙන්වීනුවේ එකලාගේ හක්කු බස්ෆුල් වහී කුරව්වතේ එකලාගේ හුකුම් කුරව්වා එම්මෙහෙව් රස්කලාගේ

කලේගෆාන විදාළ වාශ එකමෙන් අවසූන් එදි තියබෑ මීහුන් උළේ කන්ත තිමං කලේග ෆානුග කිබෑගාවානම තිමං කලේග ෆානා තියබෑ මීහුන්නා දෙමෙදුගාවා කන්තුග නියා කඩ අලුවා නිම්මවා ෆීස්කං කශවරේ අනියා වෙරින් දෙනවොඩිගතුම් බොඩී අල්ලාහේ.

කලේගෆානු විදාළුවාශ එකමුම් වෙස් අධි කොම්ම හිතාමයකුම් වෙස් තිය බෑමීහුන් සලාම කුරබ්වානී අබ්බෝවෙ දෙං එ ෆහ වෙස් තිය බෑමීහුන් ශරීකු කුරම් වෙේ.

දෙම්පැ හඳු අරාගෙන් අන්නතන් එකලේග පාන පෙනවඩාගෙන් හිඳු එවරෙන්නම් එකලේග පානු විදාළුවේ තියබෑ මිහුන් හීකුරා ගොතුගා මී අහොරෙන්ගේ වෙරි රැස්කලාන්ගේ දෙම්පැ ඒ හඳු ඔස්ෆොහුණු හිඳු එකලේග පානු විදාළුවේ අහොරෙන්ගේ වෙරි රැස්කලාන්ගේ තෙදමගා අහුරෙන් සාබිතු නුකර වෙනම මගු ගෙල්ලි ෆ්‍රෙදිගෙන්වා මීහුගේ තෙරෙන් අහුරෙන් වෙජ්ජයිස්කන් කශවරේ.

දෙම්පහ ඊරු අරාගෙන් අන්නතන් එකලේග පාන ෆෙනිවඩාගෙන් හිඳු ඒවරෙන්න්නං එකලේග පානු විදාළුවි තිය බෑමිහුන් හීකුරා ගොතුග මී අහුරින්ග වෙරි රැස් කලාන්ගේ හඳක්වරෙන් මි මා බොඩෙ දෙම්පහෙ එ ඉරු ඔස්සූුණු හිඳු එකලේග පානු විදාළුවි ඒ අහුරින්ග කවුමුග මීහුන්නේ තිය බෑමිහුන් ශරීකු කොත් තිය උළේ බුදුතකායි ඉරු හඳු ෆද තකෙතින් හම කශවරුන් අහුරෙන් බරීයවගෙන් වමේ.

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටුම්
1: දරින්නකී උපදුම් ගාවස් දෙමග මගුෆයවා ගොතන් හද්දවාෆාවා මහලෝගු එ දෙමගකී හෙවකම්ගෙ මගා නුබෑකම්ගෙ මගු මෑංල්ලොහ සූරතුල් බලදගේ දිහවනායතුකා වහිකුරවාෆාවා බස්වලුගේ මානෑගවේ අදි දෙමග තිමනුස්කලාන්ගේ ඒනෑ මගු දෙක්කීමේ මේ බස්පුළුන් විස් දේහවා ගොතුන් එ දෙකම විස් මගු ෆහිවුන්ගෙ බාරු ඉන්සානාගකි බෑගවේ ඒ ඒනා ඉක්තියාර් කුරා ගොතේගෙ මති මෑංල්ලොහ මහලූගුන් හද්දවා ෆවායිරු තින් බාවතෙගෙ මහලූගුන් හද්දවා ෆාවි ඒගෙ තෙරෙන් එ බාවතකි හමේකනි බුද්ධි දෙව්වි මහලූගුන් අනෙ බාවතකි හමේකනි එදුම් වෙරිකන් දෙව්වි මහලූගුන් අනෙ බාවතකි බුද්ධියා එදුම් වෙරිකන් දෙව්වා ෆවා පාවයි හමේකනි බුද්ධි දෙව්වා ෆවා මහලූගුන්නකී මලායිකතුන් می باوتو کے مخلوق نوئن اورے دینی میں اللہ انگی وی امر فلین اے وگوتے کا انگی وی گوتہ کا تنفیس کر پانی ہمے کنے ایدو وری کن دیوا فوا مخلوق نکی جانوارو می وس میں اللہ کے امر فلن اورے دی باوتینو اینم وس بودھیا ایدو وری کن دیوی مخلوق نا میں اللہ کے امر فل تکن اورے دی وی می باوتو کے مخلوق نکی انسان نا جنی ಮ್ಯಾಂಲ್ಲೋಹ್ ತಕ್ಲೀಫ್ ಜಸವಾ ಫಾವಾ ಮಹ್ಲೂಗು ಏಂಕಮುಂ ಇನ್ಸಾನುನ ಜಿನ್ನೀನ ಕುಕ್ಕುರಿವೇತಿ ಎ ಬಾರು ಎ ಬ್ಯಾಮಿಹುಂಗೆ ಉಫೆದ್ದೆವುಂಗಾ ಲವ್ವಾ ಫಾವಾತಿ ಏಕಮುಂ ಸಲಾಮೆ ವಾಣೆ ಮಗೆ ವಿಸ್ ಎವ್ರಿನ ಮ್ಯಾಂಲ್ಲೋಹ್ ಫಹಿಕೊತ್ತಿಪ್ಪ ಫಾವಿ ಏಯ್ ತೌಪಾವುಂಗೆ

0: අතරින් ඉරෝසි කස්කරි කන්සාස් හැම්මිලෙක් මේ මග්‍රිබ් නමාත් වක්ත
1: අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්

හම කෂවරුන් මරුවෙෆාවා මීහුන් අලුන් දිරුවනී තිමන් රස්කලාන්ගේ අදි එවරෙන් ඉස්කොෆ්ෆාවා අමලුතකායි එවරෙන්ගේ ෆහත් දූකොෆ්ෆා දිය අසරුත තිමන් රස්කලාන්ගේ ලිව්වමෙ අදි කොම්මෙ කමෙම්මෙ බයාම් වෙගෙන්වා ෆොතෙක්ගා තිමන් රස්කලාන්ගේ හිමෙනුවීමේ

0: ඌන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හමකශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමේ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එපද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවාණෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාංගේ හද්දවා දෙවීමේ وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ
1: අදි තිමන් රස්කලාංගේ ඉරාද කුරව්වා නම

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකු කමුගා හම කෂවරුන් තිමම්මෙන් වේ හෙයේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේග ෆානු විදාළු වාෂෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවර.
0: ثم إنكم أيها الضالون المكذبون لآكلون من شجر من زقوم
1: اے مغفر دیگنوا ادي دوگو کرا میہنے دن ہما کشورن තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවර.
0: ෆමාලිඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලෛහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකිකෙකි හුන්න හූණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයේ.
0: අෆරායිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරු කුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයේ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي.
0: نحن قدرنا بينكم الموت وما نحن بمسبوقين

ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙ කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමෙ ෆසබ්බිහ් බිස්මි රබ්බිකල් අසීම් ෆහෙ කලේගෙෆානුගේ වෙරි මෑවන්ත රස්කලාන්ගේ ඉස්මු ෆුළුන් කලේගෙෆානු තස්බීහ විදාළු වාෂෙ فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا تمن رسكلانگه هوا وحي كرفم وإنه لقسم لو تعلمون عظيم أدي تيبا ميهن دنني نما هما كشورون ඒ බොඩුවෙගෙන්වා හුවයෙක්කං කශවර ඉන්නහු ලකුර්ආනු කරීම් හම කශවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන්කං කශවර ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වාෆාවා ෆොතෙග්ගය لا يمسه إلا المطهرون طاهر وگنوا ميهم منوی افتوغا نبیه نتے تنزيل من رب العالمين اي عالم تکوگے وری رسکلانگے حضرتن باوا لیوی فتکے أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواها كيا مدوغا إبهي مي قرآن مدوغا هي وتجعلون رزقكم أنكم تكذبون أدي تيبا ميهن රිසුකු දෙව්වි කමුගෙ මච්ච කුරා ශුකුරකී ඒ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දුගු කුරුන් කමුගා තියබෑ මීහුන් හදමුෙ ෆලෞලා ඉසා බලගතිල් හුල්කූම් ෆහෙ මරුවුමුගෙ වගුතුගා කරාහමය ෆුරාන අයිස් නේවා හොලියන් එලිජ්ජෙ හිඳෙ وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهن بلا بلا تبموه ونحن أقرب إليه منكم ولكن لا تبصرون أدي تيبا ميهن نفر إميها එබහි මරුවා මීහා ගෑක්කම් බොඩි තිමන් රස්කලාන්ගේ එහෙනෙක් කමකු තියබෑ මීහුන්නක නුෆෙනේ ෆලවුලා ඉන්කුන්තුම් ගෛර මදීනීන් තර්ජිඋනහා ඉන්කුන්තුම් සාදිකීන් ෆහෙ තියබෑ මීහුන්නේ අමලුතක ජසා නුලිබේනෙ බයකු කමුගාවා නම තියබෑ මීහුන් එ ෆුරාන අඹුරා නුගෙන්නනී කීවෙගෙන් හෙයේ තියබෑ මීහුන්නේ තෙදුවෙරින් කමුගාවා නමේ ෆඅම්මා ඉන්කාන මිනල් මුකර්රබීන් ෆහෙ එ මරුවි මීහා කුත්තං කුරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින්වා නම දන්නාශෙ ෆරෞහුන් වරයිහානුන් වජන්නතු නයිම් ෆහෙ
എമീഹക്കം അറാമായി തണവസ് വെഗം വാ റിസ്ഖായി നിഅമതുഗെ സുവറുഗെ ഹുട്ടെ വഅമ്മാ ഇൻകാന മിൻ അസ്ഹാബിൽ യമീൻ അദി എമീഹകു കനാ ഫറാതുഗെ മീഹുംഗെ തെരെയിം വാ നമ ദന്നാഷെ فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ فَهَ إِمِيهَكَ أَنْغَوَانَتَ كَنَافَرَاتُگِ مِيهُنگِ كِبَيْن تِبَايَ سَلَامٌ هُٹَّ

0: ගඩි හැක්ගඩි අම්මිනට මේ විශානමාත වගත
1: අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් أشهد أن لا إله إلا الله أشهد أن

0: එවරෙන්ගේ කුරින් ඉන්සියකුවෙස් අධි ජිනියකුවෙස් එකඹලුන්ගෑ බීහිෆැයෙන් නුවේ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ඒ ජින්නීනායි ඉන්සීනේ فَهِ තිය දෙබෑ මීහුන් දොගුකෝ ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ නිඅමතකුගේ තෙරෙයින් කොංකොං නිඅමතකං හෙයේ متكئين على رفرف خضر وعبقري حسان فهي كلاغ باليس تكوغا لنجلاغ ادي مخملغ غدد تكاي ريت دولة تكوغا تبه حالوغ فبأي آلاء ربكما تكذبان ඒ ජින්නීනායි ඉන්සීනේ ෆහෙ තිය දෙබෑ මීහුන් දොගුකො ඉංකාරු කුරණී තිය දෙබෑ මීහුන්ගේ වෙරි රස්කලාන්ගේ නිඅමතකුගේ තෙරෙයින් කොංකොං නිඅමතකං හෙයේ තබාරක ස්මු රබ්බික ذිල් ජලාලි වල් ඉක්රාම් කලේගෙෆානුගේ වෙරි කීරිතිවන්තකමායි මෑවන්තකමුගේ වෙරි රස්කලාන්ගේ ඉස්මු ෆුළු මතිවෙරි වෙගෙන් වේ.
1: සදකල්ලාහුල් අසීම්.
0: සූරතුල් මුල්ක්. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. රහ්මානුවන්ත රහීමුවන්ත අල්ලාහුගේ ඉස්මු ෆුළුන් ෆෂාගන්නමෙ. تبارك الذي بيده الملك وهو على كل شيء قدير اكلانگ يد قدر فلوغا وريكم و رسكلانگ متي وري و وڈيگن فيه ادي اكلانگ كومي كميگ مچا كولدوم وانت رسكلانگ الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور إكلانجي تيباميهم كرة إم عمل رنجلي كاكوتو امتحان كرة بمتكا مروماي ديرهرم أفد ورس كلانجي අදි එකලාංගෙයි අසීසුවන්ත ගිනගිනයින් ෆා ෆුස්සවා රස්කලාංගේ.

වානෙතෙ එහෙන්නකුන් නූනෙ හමකශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ දෙෙන් තිමම්මෙන් දොගු කුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: لله وإنا إليه راجعون.
1: එකමක් මියදකී හදයකතිලම ෆා මිනාගාවා දෙවන දුවස්. තිම්බන දුවස් තූකොල්ලාා මක්කා ඇදියමුන් එබ්වෙස් නොබේ එකමගාව වෙදාන බා.
2: බප්පාපුල ස්හාක් අහන්න විදාල්ව දෙදුවහ කුරකොල්ලා මක්කා යදියුම් අවස්කුරියස් එම්මරංගල වානකමක්.

0: මේ දීන ගොතුම් බදා අයරුග වරට රඟලු කමකේ වර බොඩන්කං කුරන් ජහේනේ මේ එගොත කස් දූ කොල්ලා අවරු කම නෝනේ ඒගොත්ත බලෑි කමවානම ඒගේ මස්සලයි. එකමකු ඒක බදලු ගහරම ාහග කුරණී මිකාල් දුවස්ත ාහග කුරං බෝතය ල්ලොහු අංගවාාෆ එහෙමීම අහරමෙන්න්න වරබ්බොඩු නියවමති ලිබුණු දුව හිකේ හෙම ල්ලොහ ශුකරු වෙරිවාම ගෙන්නේ අහරමෙන් මි දුවස්මි ාහග කුරණ හම යායකුග නබියා සල්ලල්ලා ය සල්ලම සලවැැ කියෝම කිය හරමෙන්න්නම් අබදුවස් අබදුවස් මී අංගවාාෆාවා කමේ මේ කොම හුරදුහක සහරමෙන් හොතු භාගව සඩුවහන් වාහක නබිය සලවැක් කිය වාශේ ද නබිය සලවැක් කියවම කිය හරමන වර බරකෑ වෙස් ලිබිගෙන් දාකමෙන් හැමි ජීවයාම සොලවැක් කියවුමට්ටකා එදුවස් හම මී හාසකුරුම කීව සම එවස් මස්සලයෙන් එක්කමෙන් නො මී අහරමෙන්න කුරන්නු ජැහැනි බයිබෙෆලු මිය ජවාප දෙවවායරුග විදාළවාන රසූලායන්නු කොරවය සාබුන්නෙන්න්නු කොරවය තබීබය කලුන්න කොරවය ඒකත කරන ස්තුගේ ජවාබන්න ජහ ඒ රසුල කොර ෑෆිය සාබ කොර ෑෆිය තාබින් කොර ෑෆිය හිසාමන් ජැහුණ අලුවන මෙ වෙස් කුරං ජහයකමක් අලු විදන නම කුරං ජහකමෙන් නොන ඒක එකම කර විධාන කමකේ
1: සා වඩා මිදත අර භර්ෂුකරයන් ගත මක වෙලාන ගත අල්ම දෙම පහ බැවරය කන බාහද කලන අලුන් ම සුරවත්තා ගොල සාමදක සුරත් ර ගන හොන්න ජෙ ෆෝන් වෙස් දෙත්ත
0: ආදමී වුදූ කොරන් හොන්න තනකා බෙහේ ගොතකුන්නෙන් ෆිගුෆොත්තකු ගයින් හොකුමේ බයන් කොෆයි නොවේ ඒතෝ දෙෙන් කොම ගොතෙ වියස් මේග මුහිම්මුවනී මීහාගේ හරිගඩුගා මීහාගේ ෆේරාමුගා නජිහෙන් නොහුරු දෙෙන් අනේ මී කිලම්ඹු කමෙක් කිසටු කමෙන් හුට්ටකස්සෙස්සේ නමාදක් ඒගේ ජාතුකයෙන් මසලේ දිමෙන්නවාන එකමකු ඉස්ලාම් දීනකි සෆ්තාහිරුකමුගේ දීන්කමවාතීවේ අබදුව සෆ්තාහිරු අන්ජෙහේ අස්ලු සුවාලුගේ ජවාබකි හම මේ ෆාහනා හොරගා හොරගෙන් වුදූ කුරියස් සම වුදූවකන් එවස් උනිකමෙන් නාන්නානේ කුරේ වේනේ ඉංගේත දාලුගන් මෙ මිසාලක හංගා බලමා අලුවන මෙ මේ හාර්මී දිරුලේ තන්තනුගා හම ෆාහනා ගදෙත්ත හුරි මිසාක ගේග මිස්කිත ගොසියා දෙත්ත වුදූ කර හාසකෝ ෆවුන්ඩ තනෙන් හුන්නනි එන උනිගා මහ ෆාහනා දෙ ෆාහනා ගා මිසාලක තරි මතිගා ඉනස් සම ඒ කියෙවස් මසේන හාසකෝ ති විදාලුවනි මේ මේ මේ බලි මීහෙක්ගේ වාහක එහෙම ගියාමන් හම ඒ බලි මීහාය වර බොඩ උසුරු ලිබිගෙන් දාන එහෙමයි එකමක ඒ මස්සලේ කමෙන් නුකම මේ අරුණ ලිබ ෆෝරි මාවල මාත ගාලික දන්නවා සවඩ
1: හසරත් ඒ මීහෙක් ගේ හිතරකම
2: අයකෝ ඒ ඒ උරුගුස් ගහලක ආ සල්ක උරුගුස් වෙන පහන ස්වදේනි මීහෙක් ගේ හිතරකම
1: ආ ආ
2: ලෝකුරනේස් මීහෙක් ගේ හිතර මී කැදුව කොලා දුරේ
0: රංගල හම ඉගේ තරංගල
2: සහවන් සහන තශිමති ගින්දු මුසි සහවන්
1: සහවඩන් විදත
2: ආ සහවඩ
1: වර වර වර බගුත නැන් ගැත
2: අනේ සුවාල
1: ආද විදාල ආද
2: කොල්ල සරද්ද අයිවන් ෂේෆක් බොනි හටු අල්ගද ඉවි ඉවිජ එර්ජ අල්ගල් කුරින් එර්ජ ඒ දුවා ඉජාබ කුරවුම් ද කෙරෙම සල්ක අයුගඬු ෂේහකාරි ගොස් අලුගන්ඩ හියෝගො ගුමන් ඇදි දවා කොද්දිම න කනකු සලාම ස්තිවාත කලකමකු සලාම කොද්දෙවුන් ඇදි දවා දවාපුර ශේෂකාරි දවා ඉජාව කුරස්වාන ඕක තිබෙස් ලස් දවා කුරම අලුගන් එකහල ජාලක හිරදාම සකවශය හිමවිදේ ීවස් එදාන තිබෙසුන් දවාපු කොද්දවේ ගත් එහ අල්ගනු
1: එහෙන් කුරබේන කුරබේන හෙජේත තෙවිදාල්වනි ආ ආ එම්වි මහසම් බකන අඩු සච්ච රේඩියෝ එංගෙත අල්ම වර බගුත කොටතම් වේ ෆෝරීම වර කුරුකන් කන්නේ වල් ජාව දෙබ
0: දෙන්නේ එංගෙත නැදත ආදේ ඒක අරුණ දන්නවාදානි හැම දිරිති බි මීහුන් කෑරින් අලගොන මෙන්නම් කොම්ම කම කොද්දේ මෙස මීහක කොද්දේ වර කම කොද්දෙන් එද විදාන දැන් දුවා කුරායි රෝග වෙසහ ගීගතක දැන් හුරි හැමෙන් ෆහරෙක් ගෙග්ගෙන් නොවේ

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටුම්.
1: එම්මි මෑ සිකුරුගේ තෙරෙන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්.

0: දැන් මේ දුක් පිරාවුග අස්වාවා බයි උඳගු ලෆස්තහුගේ මාන කියා දෙන
1: අල් මුذنب
0: කුවරිය
1: බරි
0: කොෂේ නෙම්මිහා නොත බරි වෙෆාව මිහ
1: අකුස්ස
0: වාහක කියා දෙනු
1: ශකාහු
0: ශක්වා කොෆි
1: මුරන්
0: හිති
1: අල් ඉතිහාම්
0: තුහමත් කුරුන්
1: අල් මෆකූද්
0: ගෙල්ලි ෆාවා ඇති
1: අහී අශ්ශකීක්
0: එබ්බන් එබ්බෆා බේබෙ නුවත කොක්කො
1: උක්ති අශ්ශකීක
0: එබ්බන් එබ්බෆා කොක්කො නොවත දත්ත
1: අහදර් තුහු
0: ඒනා හාදර කුරුවාෆි
1: මස්සක
0: වීදා දෑෆි
1: නැදිම
0: හිතාම කොෆ්ෆි
1: අස්සමාහ
0: කොෂ මාෆ් කුරුන්
1: බෂර්
0: إنسانا
1: إلى هنا ينتهي درسنا اليوم
0: نلتقي مع درس جديد إن شاء الله
1: والسلام عليكم ورحمة الله وبركاته
2: وعليكم السلام ورحمة الله وبركاته